කරන්නේ නැහැ වෙන දෙවියන් බමින්. කෙසේ වුවත් පළමු පන්දුවටයි පාව දුන්නේ. අනපේක්ෂාකාරී දෙවියන් මොහොස්සන්නේ නැහැ. යන්නට ඕන ලකුණු සොයන්නට ඕනා.